0: ආයුබෝවන් සුබ රාත්‍රියක්
1: අද සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවන්ින් හමු වෙනවා ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඕස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 98.5 තරංග මාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් සවස 3ට ප්‍රචාර වෙන බව ඔබට දැනවන්නට කැමතියි.

0: cada que na lonkri na kunu anten o probete tili na kirina marka kata sandishaya sabagareya
1: අයිබෝන් වෙනද වගේම සභාගාරය වෙන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ එනම් පුරුදු සෙනෙහසින් සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ
2: මම දේවලෝචන රණසිංහ
1: දේවා ඉතින් සතියක් කමාරක් අපේ පොඩ්ඩක් ඉතින් කාර්ය බහුල වුණා සභාගාරය අපි කියමුකෝ සභාගාරයේ ඉතින් වැඩ කටයුතු මේන්ටනන්ස් අඩු තිබුණා කියලා කියමුකෝ නේද
2: පරිපාලන කරන්න මගුරු දල් කඩන්න එතකොට තාමනවත් තිබ්බ බිම්ම පොළොව අතු ගන්න
1: ඒ වගේ දේවල්
2: ගුරු බන්දක පොඩ පොලිස් කියලා
1: සභාගාරය ලස්සන තියෙන්න එපා ඒ නිසා ඔව් ඉතින් සතියක් කමාරක් ගියා වුණත් අපි වෙනස් වෙලා නැහැ අපි ඔබ හමුවට එනවා අද විශේෂ අමුත් එක්ක ඉන්නවා අපිත් එක්ක වීඩියෝ මාධ්‍යෙන් පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
2: මීට කලින් සභාගාරයට ගොඩ වැදුනා. මම හිතන්නේ සභාගාරයේ අසන්නන්ගෙන් විශේෂයෙන් හොඳම ප්‍රතිචාර තිබුණු
1: සම්පත්දායකෙක්
2: හැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්.
1: ඔව්. ඉතින් රටේරාල කිව්වම හොඳින්ම ඔබ හඳුනනවා. අපි දන්නවා ඒ ප්‍රියංජිත් විතරන ඉතින් ප්‍රියංජිත් ඉතාරණ අද අපිත් එක්ක ඉන්නවා සභාගාරයට එන්න බලාගෙන සැදී පැහැදී බලාගෙන ඉන්නවා එහා කෙළවර අපේ ආරාධනය ප්‍රියංජිත් ඉතාරණට සභාගාරයට ගොඩවදින හැටියට කිව්ව විදිහටම ඉතින් ඔන්න අපේ රටේරාල මහත්තයා ප්‍රියංජිත් ඉතාරණ අපිත් එක්ක එකතු වෙනවා අද සභාගාරයට ආයිබෝන් ප්‍රියංජිත්
3: ආයිබෝන්
1: ටිකක් කාලකට පස්සේ රටේරාල අපිත් එක්ක එකතු වෙන්නේ දේවා
2: මං හිතන්නේ පොඩි විරාමයක් තිබ්බා විශේෂයෙන්ම අපි ශ්‍රව්‍ය දුෂ්ට මාධ්‍යෙන් සභාගාරයේ පටන් ගත්තට පස්සේ ප්‍රියංජිත් විතාරණ රටේරාල මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි අවස්ථාව ඉතින් බොහොම උණුසුම්ව සභාගාරයට පිළිගන්නවා අපි
3: ඔස්සේ
1: ඉතින් ප්‍රියංජිත් ගොඩක් දේවල් තියෙනවා කාලෙකින් හම් වෙන නිසා වත් එක සාකච්ඡා කරගන්න විශේෂයෙන්ම ඉතින් අපේ දේශපාලන තත්ත්වේ වත් එක කතා කරන්නේ දැන් මම මෙහෙම ආරම්භයක් ගන්න. දැන් අපේ කලින් වැඩසටහන් වලදී සහ ඔයාගේ ලිපිමාලාවලදී සහ ඔයාගේ අනෙකුත් ਵਿਚාරවලදී දේශපාලනයේ සම්බන්ධයෙන් ඔබ බොහෝ දේ කිව්ව මේ අවුරුද්දේ මැද භාගය ගැන සහ
2: අප්‍රේල් මාසය ගැන
1: බොහෝ දේ සහ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් එක්ක ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ.
2: ඔව්.
1: ඉතින් මේ බලත් අලුත් බලතුලනයකුත් ගෙනල්ලා බලතුල බල කණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනේ කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා මේ තරගයේදී මේ බංග්ලාදේශයේ කවුරුවත් හිතන්නේ නැති විදිහට ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතා කියන්නේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා බංග්ලාදේශය මෙහෙ ඇවිල්ලා ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක් ඉතින් එහෙම දෙයක් තමයි ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ ඔබලා හිතන්නේ නැති විදිහට ආණ්ඩුව හොඳට බෝල් කරනවද බැට් කරනවද හොඳට සෙල්ලම් කරනවද එහෙමද වෙන්නේ
3: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ මේ අවුරුද්ද දැන් අපි මාස 6කට වඩා කාලයක් ගත කරලා තියෙනවා මේ කාලය ඇතුළත ගතට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි පුරෝකථනය කරන තැනට ළඟා වෙමින් තියෙනවා උදාහරණයක් ගත්තොත් මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ දැඩි අර්බුදකාරී වර්ෂය. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුවේ තෙන්ට යමින් තියනවා. තියෙන ප්‍රශ්නවලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන ප්‍රෝකතනය තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
2: දැන් ප්‍රියන්ජි තෝක ඔහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධයෙන් අපි හිතුවා විපක්ෂයේ ලොකු කෝරනාඩුවක් දැම්මා ඩොලර් එක වැඩි වෙනවා ඔන්න ඩොලර් එක පාලනය
4: ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න
2: වගේ වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා
1: ඔව්
2: ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව කිව්වා ඊට පස්සේ දැන් ඔන්න එල්ලිලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන මේ විපක්ෂයත් තාම එකතු වෙන පාටකුත් නැහැ ඉතින් ඔය පුරෝකතනේ වෙනස් කරේ නැහැ කියලා කිව්වට මේ ළඟදි කරපු සමීක්ෂණයකිනුත් අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ජනතා විශ්වාසය වැඩි වෙලා තියෙනවා ඇත්තටම ඔය කියන ප්‍රශ්නයක් රටේ තියෙනවද ඒක මේ මූණපත බැලුවත් පේන්නේ අපිට පිටරටනේ ඉන්නේ මූණපත බැලුවත් ඔහොම ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා පේන්නේ නැහැ ප්‍රියංජිත් ඔය කියන ප්‍රශ්න ඔබ කියන ආර්ථික ගැටලු ඔය කියන සමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ මේ මොකක්ද පේන්නේ නැහැ
3: ඔව්ද මේක තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිසුන්ට ආණ්ඩුව එපා හැබැයි ඊට වැඩිය මිනිසුන්ට විපක්ෂය එපා ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිසුන්ට නැහැ තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන් වීගෝවියා හුදකලා සටනට ඉන්නවා ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනට ඉන්නවා දැන් නීතිඥ හුදකලා සටනට ඉන්නවා මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂය විපක්ෂ නායකවරේ මේ රටද නැහැ ඒක නිසා අපේ පුරෝකතනේ මාද්දක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ අවස්ථාව ගිලිහි යන්න තියෙන ඊට කඩක් තියනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා
4: හොඳයි අපි දැන් එකින් එක මේ මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක්ක කතා කරලා මේක ලියා ගන්න දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුකෝ මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක්නේ ප්‍රියංජිත් මේ ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක් අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදි කියන්න සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයක හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන ගණා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක නමුත් සාමාන්‍ය මමයා එහෙම නැහනේ මේකට ඇයි මෙයා මෙහෙම කරේ මෙයාගේ
2: සමාජ අර්බුදේ මොකක්ද සමාජ විද්‍යාව මොකක්ද
4: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නවල ඒක අර
2: මනුතාපයේ මූණු වරක් තියෙනවා
4: අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ අර ඒ වගේ වමේ පොත්වලව තියෙනනේ හරියට එතකොට මේ වගේ දැන් ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිලකාරය මේ මේ ප්‍රශ්නයක් කළා තියෙන්නේ ඒයි මේ හරි කුරිරු සැරකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ මේ මේ මේ වමේ අර්ථකථනය මේ ඉගෙනගත්ත දේවල් බොරුද මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ
3: දැන් හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්නවා ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ පළවෙනි පන්ති සාකච්ඡා පහ අස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය අස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක අස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැලකී කෝලාරවලට පත් වෙනවා කියන විග්‍රහය දීපා. ඒක නිසා හිරේ ඉන්න මිනිහා ඊට පස්සේ හොරකම් කරන මිනිහා මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේකළු එකවරම වෙනස් වෙලා තියෙනවා. හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ, ගංජකාරයෝ, කුරු කසිප්පුකාරයෝ වෙලා මුන් මරන්න ඕනේ කියන දැනට මේ රජයේ මාපත් වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල වැරැද්දක්. රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ජනතාව නීත්‍යානුකූලව හිරේ ඉන්නවා නම් විත්‍ය හතරක් අතුලට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නව නම් ਉਹ ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක්. මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි. ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
2: තියෙනවා. ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරිහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයම් කරනවා. උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝ. ඊට පස්සේ දිවිනසා ගැනීම කීපයක් සිද්ධ වෙනවා. තමන්ම තමන්ගේ බලන හරි කපාගෙන දිවිනසා ගැනීම කරගන්න.
4: වෙඩි තබා ගැනීම සිද්ධ
2: වෙනවා. වෙඩි තබා ගැනීම සිද්ධ වෙනවා. හිටපු පොලිස් ප්‍රතිවරයෙක් හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා. මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මරණ තර්ජන එල්ල වෙනවායි කියලා. දැන් මේ කතිකාව එක පාට යට ගිහිල්ලා. පාට යට ගිහිල්ලා. දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධනකාරී කටයුතු නතර කරලා දැන් ව්‍යවස්ථා සංශෝධනය පස්සේ යනවද නැත්නම් වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ? විපක්ෂය මොකෝ මේකද නිහඬ? විපක්ෂයට අමතක වෙලා තියෙන්නේ මොකද?
3: කත්තමයි ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ ඝාතනය අපේක්ෂක කර්ම විදිහට ආරම්භ වෙන්නේ බෑන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක. ඒ දක්වා මේ දක්වා උත්ක්‍රම සියදීවන සහ ගැනීම, වෙඩි තබා ගැනීම, නහර කපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක්
2: තියෙනවා.
3: හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂම ගත්තොත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊළඟට අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත, එහෙමත් නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් වින වකවානුභව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා. ඉතින් ඒකේ එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
4: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නෙට අදාළයි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාඩිනල් තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණී, ෆාදර් සිරිල් ගාමිණී. අපි දන්නවා ෆාදර් සිරිල් ගාමිණී මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා. ඒ පත්තරේ දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඉතාලම පැහැදිලි එතුමා ඒ ෆාදර් සිරිල් ගාමිණී සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
2: කියලා. සම්බන්ධයක් තිබුණේ.
4: එතකොට දැන් පසු මම දැක්ක පහුගිය දවසක මේ කාඩිනල් තුමා කියලා තිබ්බා මේ මරණ දඬුවමට පිළිගන්න බෑ මේ එයා ඒ කාඩිනල් තුමාගෙන්මනේ මේ මහමල කරු පිළිබඳ ප්‍රශ්නතාවේ
2: පාස්කු ප්‍රහාරය
4: සම්බන්ධයෙන් දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා, මහමල කරුවොත් හොයනවා, මේකට සාධාරණය වෙන්න ඕනේ කියනවා.
2: තව නඩු තීන්දුව කීපයක් එන්න තියෙනවා නව්ෆර් මයිල මවුල වීතුම් එරීව
4: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා.
2: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා, ඔහු නඩුවෙන් නිදහස් කරලා තියෙනවා.
4: ඔව්, ඉතින් මෙතන සිරිල් ගාමිණී, ෆාදර් සිරිල් ගාමිණී සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකින්න අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන්. මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
3: මමගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයේ ඉඳන්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුත් එක්ක එකට හිටපු ප්‍රජාව. හැබැයි වර්තමානයේ වෙනකොට මම දකිනවා මේ කතෝලික සභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා
2: තියෙනවා.
3: එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න සතු කණ්ඩායමක් ඉන්නවා මේක ඇස්සේ. මම ඒකට තමයි අපේ කාඩිනල් කිව්වා දාන්නේ මම ඒකට. ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම. මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයට ඉතාමත්ම සමීපව කටයුතු
2: කරන්නේ.
3: ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින් ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමික ටික මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්ට් ප්‍රහාරයේ වුණ ගමන් අපේ කාදිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන එදා කතෝලික සභාව විශේෂයෙන්ම කාදිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂෙත් මතක ඇති කාටුන් නැන්ද කාදිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධු හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක් මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ UDA එකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළදුවෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළදුවෙමින් තිබිච්ච එකවරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදිවතුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරගෙන එළියටම අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහ මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටිය මේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනතුමා පත් වෙලා තියෙනවා. මේකේ අර මම කියන රැඩිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයේ පෙච්ච සිරිල් ගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ තියෙන ප්‍රශ්න ඒකළු පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙනුවෙන්.
2: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කොහොමද පළවත්ත ඇතුළේ ලොකු බෙදීමක් තියෙනවා කියලා. දැන් පළවත්ත බෙදීම තියෙනවායි කියලා අර එළුවගේ මොකද්ද ඔයගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යවරයා කාදිල්වින් පක්ෂමාලයකම්තුමාට පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පැලවත්තේ අර්බුදයක් ගැන කියලා. දැන් පැලවත්තේ අර්බුදේ මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකිනවා තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡ වික්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තට වෙලා
3: තියෙන්නේ? මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන තියෙන්නේ. ඒතර මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. ඒතර ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් එම ඒකේ බල කඳවුරු දෙකක් එකක් තියෙනවා. එකක් තමයි ටිල්මින් සිල්වා ප්‍රමුඛ බලකරු. ඒක තමයි ශක්තිමත් සහ බහුල. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුළුතරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් ඇති ලාල් කාන්තලා වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් එම මාලිමාවේ හරිණි අමරසූරිය අගමැතිතුමිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාට පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබෙන්නේ. හැබැයි පහුගිය කාලයස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවෙනවා. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගේ ආයතනයේ කණ්ඩායම, ඒ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍ය සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායම්. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුරුපාසනායක මහත්තයත් එක්ක ඉන්න කැලණි බෙජාලලික ඉන්නවා. තමුත් එකම වර්ග ස්වභාවිකක් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනටමත් එලා තියෙන්නේ.
2: ඒ කියන්නේ
3: දැන් කණ්ඩායම්
2: යට. ඒ කියන්නේ පල්ලිය තුනට කැඩිලා පළවත්ත හතරට කැඩිලා, ජවිපේ මාලිමාව හතරට කැඩිලා එහෙමද?
3: හතරට පහට ඇදිලා. හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තිනවා. අනුරුපාසනායක මැතිතුමාගේ කණ්ඩායම් පං උදාහරණයක් කියන්න. ඔයාලට මතක ඇති හර්ෂණ සූර්යප්පරුම් මැතිතුමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙලා ගියා මහා බණ්ඩාගාරයේ ලේකම්වරයා
4: විදිහට.
3: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූට් මහගෙන හිටියා ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තුවට යන්න. හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර සානායක මැතිතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා අනුර කන්ුණාතිලක මැතිතුමාගේ නම යවලා වහාම පාර්ලිමේන්තුවට ගෙන්නගත්තා. අද අනුර සානායක මැතිතුමාගේ කෝකටත් අයිලේ බවට පත් වෙලා තියෙන්නේ ඒ ආපු අනුර කන්ුණාතිලක මැතිතුමා. ඉතින් ඒවා ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ? ඒක හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා. ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔයත් රස්සාවක් හොයාගන්න. එහෙම කියන තැනට තමන්ගේ බිරිඳපත් වෙලා ඉන්නවා කිව්වා. ලාල්කාන්ත දැන් දෙවන්ත මාලිගාවක් හද. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ කියන මේ ජවිපි කාර්යොත් එක්කලා වැඩ කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ දැන් අර එළිය හම්බුච්ච කණ්ඩායම එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි. අනුර කුමාර සානායක මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා කියලා. ඔවුන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
4: හොඳයි දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇති වුණු
2: සංශෝධන
4: ගැන අපි කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ බහුතරයේදී
2: බහුතරයක්
4: විශාල බහුතරයක් අපි මොනවා කතා කරත් ඉතින් අපිට කෙඳිරි ගන්න බෑ. ආණ්ඩුවට බහුතරය තියෙනවා නේ. ඒ අර්ථෙන් ගත්තා
2: විශේෂ
4: බහුතරයක් තියෙනවා. නමුත් වැඩේ තියෙන්නේ දැන් මෙයාල මේ අපි කිව්වනේ අර බලකණු හතරක් වෙලා තියෙනවා. එතෙන්දී අධිකරණයක් තියෙනවා. දැන් එතෙන්දී අධිකරණය සම්බන්ධයෙන් මෙයා ළඟ දැන් මේ සංශෝධනයත් හරහා විශේෂයෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට නැත්නම් ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයන්ට උන දේ තමයි බොහොම දැන් අඩු වයසකින් මං හිතන්නේ අවුරුදු 50 වගේ 60 කාලය වෙනකොට 55 60 වෙනකොට ඉතින් විශ්‍රාම යන ලෑස්ති වෙන්න ඕනේ. දැන් විශේෂ අවසරයක් තියෙනවා මේ මේ අධිකරණ විනිසුරුවරන්ට විශේෂම ඔක ශ්‍රේෂ්ඨ අධිකරණයටනේ මුලින්ම යෝජනා වුණේ. මේ தত্ত্বය ඔබ ප්‍රවේශයෙන් මේකට උත්තර දෙන්නත් ඕනේ මොකද ඔබ ලංකාවේ ඉන්න නිසා ඔබේ සීමාවන් ඇතුලේ මේ අපි කැමති නෑ රටේලා අමාරුවේ වැටෙනවට. ඉතින් මේ தত্ত্বය මේ ආණ්ඩුව හැරෙන්නේ පොල්පලේ කන්නද?
3: ඔව් පොල්පලේ අනිවාර්යයෙන්ම පොල්පලේ කන්න. හැබැයි පොල්පලේ විතරක් නෙමෙයි පොල් වත්තටම වැඩේ දෙන්න තමයි මේ හදන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවයේ ගත්තොත් මීට කලින් තිබ්බේ අවුරුදු 55 විශ්‍රාමයක් දුන්නා. ඒක අවුරුදු 60 දක්වා දීර්ඝ කළා. සමහරක් තැන්වලදී විශේෂ කැබිනට් ඇප්‍රූව් එකක් සහිතව අමාත්‍යාංශ ලේකම්වරු වගේ අයගේ කාලය දීර්ඝ කළා. අපිත් පිළිගන්නවා අද ලෝකයේ ඇතුළේ මේ සෞඛ්‍ය පද්ධතිය දියුණු වීම විසින් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අවුරුදු 60 විශ්‍රාමයන් ඕනි අයට ඊට වඩා කාලයක් සේවය කරන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා. අනිවාර්යයෙන් මේක ඇත්ත. හැබැයි එහෙම සංශෝධනයක් කරනවා නම් ඒක කරන්න ඕන සමස්ත රාජ්‍ය සේවයම දැක්ක කරගන්න. ඒකට හොඳ කතිකාවක් ඒකට හොඳ විද්‍යාත්මක වැඩපිළිවෙළක් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් නැතුව තමයි ජනාධිපතිතුමා එකපාරට තමන්ගේ මේ රටට දුන්න පොරොන්දු පත්‍රයවත් නැති එකවරම යෝජනාවක් ගේන්නේ ශේෂාධිකරණයේ මිනිසුන්ගේ සහ අභියාචනාගාරයේ මිනිසුන්ගේ මේ මේ විශ්‍රාම වැටුප අවුරුදු දෙකකින් ඉහළ නම්
2: විශ්‍රාම කාලය
3: මේකට හැදෙන මේකට නැගෙන සමාජ විරෝධයක් එක්ක තමයි මේක ඊට පස්සේ සියලු මිනිසුරුවන් බවට පත්
4: වෙන්නේ.
3: දැන් සියලු මිනිසුරුවන් බවට පත් වෙලා මේක දැන් දැසට් කිරීම දක්වා ඇවිල්ලා තියෙනවා.
4: මට අමතකුණා සඳහන් කරන්න ප්‍රියංජිත් මහානායක හිමිවරුන්ගේ විරෝධය හමුවේ පවා මේක සිද්ධ වුණා. ඔව් ඔබට අවස්ථාව.
3: ඔව් සිද්ධ වුණා. එතකොට දැන් මේ සංශෝධනය සම්බන්ධව නීතිඥ සංගමයත් එක්ක ඊයේ ජනාධිපතිතුමා කරපු සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කළා තිබේ රටේ යහපත වෙනුවෙන් මේක කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි රටේ යහපත වෙනුවෙන් මේක කවුද ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ? විනිශ්චකාරවරු ඉල්ලුවද? විනිශ්චකාරවරු පොදුවේ විනිශ්චකාර සංගමයේ ඒකට විරුද්ධ. නීතිඥයෝ ඉල්ලුවද? නීතිඥයෝ පොදුවේ විරුද්ධ. මුළු විපක්ෂයම මේකට විරුද්ධ. මහා සංඝයා මහානායක හාමුදුරන් වහන්සේලා මේකට විරුද්ධ. අන්තර්ජාතික සංවිධාන මානව හිමිකම් සංවිධාන නීති සංවිධාන මේකට විරුද්ධ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි රටේ ජනතාව නත්තුතේ ඕ විද්වතුන් මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරා. මේකට කැමති ආණ්ඩුව විතර. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේක ජනාධිපතිතුමාට කිව්වේ මේක කරන්න. ඉතින් ඒ ප්‍රශ්නේදී ඒ ප්‍රශ්නේදී අපිට දැනෙනවා මේ අර අපේ රට යුද්ධයෙන් යටත් කරලා වෙනම රාජ්‍ය හදන්න බැරි වෙච්චි ඒ ඒ බැරි වෙච්චි ඒ බෙදුම් වාදයේ බලල්ලතක් තමයි මේ අධිකරණය තමන්ට අවශ්‍ය විදියට හසුරවන්න පුළුවන් විදියට විධායකය පත් කරගත්තොත් අද වෙනකොට මේ විධායකය සරණ ගිහිල්ලා තියෙන බෙදුම් වාදේ ඒක නිසා යම් තැනකදී නිශ්චිත තැනකදී මේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ පත්‍ර දිනාගත්තොත් අපි විශ්වාස කරනවා එහෙම යටත් වෙච්ච අධිකරණයක් තුලින් පුළුවන් වෙයි අභියාචනාධිකරණ නමයක් අපේ රටේ පිහිටවන්න පළාත්වලට අද. ඒ වගේම දැන් යෝජනාවක් තියෙන විශේෂ නීතිපති කාර්යයක් මේ අධිචෝදක කාර්යයක් පිහිටවීම සඳහා පළාත්වලේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකෙන් මේ ප්‍රමාණිකූලව සිද්ධ වෙමින් තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ උඩින් තියෙයි. හැබැයි අපේ රටේ රාජ්‍ය බලයේ නීතිය කියන එක ක්‍රමානුකූලව දියාරු වෙමින් යනවා. ඒ තැනට තමයි මේ පත්වෙමින් තියෙන්නේ. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්, රට බෙදීම දක්වා යන තත්ත්වයක්. ඒක නිසා අපිට ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නේ මේ රටේ ජනතාව අනිවාර්යයෙන්ම මේක සම්බන්ධව දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා මේ 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයේ පළවලා තිබ්බත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළු කරන එක නතර කර ගැනීම සඳහා පාරට බැහැලා අරගල කරන්න ඕනේ කියලා තැනක තමයි අපි ඉන්නේ. එතනට ජනතාව එන්න ඕනේ කියන තැනක තමයි ඉන්නේ. ඒ තරම් මේ ප්‍රශ්නය බලපතලයි.
2: දැන් අපි ජනතාවට කියනවා පාරට බහින්න කියලා. ආණ්ඩුව බෙදීම් තියෙනවා. පළවත්ත ආණ්ඩුව අතරත් ප්‍රශ්න තියෙනවා. දැන් රටත් ඔබ කියන විදියට ඒකාධිපතිත්වයක් කරා තල්ලු වෙනවා සහ බෙදුම් වාදය කරා තල්ලු වෙනවා. මේකට තියෙන එකම විකල්පය තමයි විපක්ෂයේ එකතු වීම. අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂය කියලා ඉන්නවා, සමගි ජන බලවේගය කියනවා, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා තියෙනවා කියන ඔන්න සජිතුයි රනිලුයි හම්බ වෙලා අතර අත දෙනවා. එන්නේ මොකක් වුණත් බාර මුලින් කිව්වා වගේම විපක්ෂයේ දුර්වලයිනේ. විපක්ෂය තමයි මේ වෙලාවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා රටේ ජනතාවත් බේර ගන්න ඕනේ බලවේගය. විපක්ෂය එකතු වෙන්නේ කවද්ද? විපක්ෂය එකතු වෙයිද? මොකද්ද ඔබේ මතය ඒ සම්බන්ධ?
3: අනිවාර්යයෙන්ම රටක විපක්ෂයක් කියලා කියන්නේ තිලක් රටේ විකල්ප ආණ්ඩු. විපක්ෂ නායකයා කියලා කියන්නේ රටේ විකල්ප නායක. එතකොට අපේ රටේ විපක්ෂ සංවිධානය ගත්තොත් එම ප්‍රබලම කණ්ඩායම තමයි සමගි ජන බලවේගය. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයේ දරන සමගි ජන බලවේගය. අනික් කණ්ඩායම ගත්තොත් එම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව අස්සේ ලොකු බලයක් නියෝජනය කරන්නේ නැහැ. ඒක නිසා මේ ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් ගෙවියේ විරෝධයක් නියෝජනය කරන සැලකිය යුතු කණ්ඩායමක්
2: ඉන්නවා.
3: මෙන්න මේ වෙලාව වගේ වෙලාවක මේ සටනට නායකත්වය දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විපක්ෂ නායකවරයා. ඒක අනිවාර්ය දෙයක්. එතකොට විපක්ෂ නායකවරයාගේ පැත්තෙන් කරන්න ඕනේ මේ සියලු බලවේග එකට එකතු කරගෙන මේ ආණ්ඩුවේ මේ වර්ධනකාරී දූෂණ ඒ වගේම ඒකාධිපති ක්‍රියාමාර්ගයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න. හැබැයි විපක්ෂ නායකතුමා වටමේස සාකච්ඡාවක් තිබ්බා. වටමේස සාකච්ඡාවක් කියලා විපක්ෂයේ අය එතන සමන් ජන බලවේග අය හත්ත පිටිසර හත්ත වන්නේ කියලා අස්සම් කරනවා මේ මේ මේ අපේ විනිසුරුවන්ගේ කාලයේ දික්කන වගේ පෙස්සක්. හැබැයි මේ වගේ ඒ ආණ්ඩුවට දැනෙන්නේ නැහැ.
2: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණ ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම සභාගාරයේ YouTube නාලිකාව subscribe කිරීමෙන්, like කිරීමෙන් සහ සභාගාරයේ වෙනුවෙන් නිමවී ඇති Facebook පිටුවට පිවිස පිටුව like කිරීමෙන් අපට සහයෝගය දක්වන මෙන් අප ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේනම් ලබන සතියේ සභාගාරයේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.
0: FM 98.5 www.radio2000.com.au

0: cada que me lo cree, da como anten, o promete tili la querina, marca cata sandi shea. Sapa garea. Sapa garea.
1: Hi, Bohan. වෙනද වගේම සභාගාරය වෙන කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ එනම් පුරුදු සෙනෙහසින් සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ
2: මම දේවලෝචන රණසිංහ
1: දේවා ඉතින් සතියක් කමාරක් අපේ පොඩ්ඩක් ඉතින් කාර්ය බහුල වුණා සභාගාරය අපි කියමුකෝ සභාගාරයේ ඉතින් වැඩ කටයුතු මේන්ටනන්ස් අඩු තිබුණා කියලා කියමුකෝ නේද
2: පරිපාලන කරන්න මගුරු දල් කඩන්න එතකොට තාමනවත් තිබ්බ බිම පොලව අතු ගන්න
1: වගේ දේවල්
2: ගුරු බන්ධක පොඩ පොලිස් කළා
1: සභාගාර ලස්සන තියෙන එපා ඒ නිසා ඔව් ඉතින් සතියක් කමාරක් ගියා වුණත් අපි වෙනස් වෙලා නැහැ අපි ඔබ හමුවට එනවා අද විශේෂ අමුත් එක්ක ඉන්නවා අපිත් එක්ක වීඩියෝ මාධ්‍යෙන් පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ
2: ඊට කලින් සභාගාරයට ගොඩ වැදුනා මම හිතන්නේ සභාගාරයේ අසන්නන්ගෙන් විශේෂයෙන් හොඳම ප්‍රතිචාර තිබුණු
1: සම්පත්දායකෙක්
2: කැටියට අපිට ඔහු හඳුන්වන්න පුළුවන්.
1: ඔව්. ඉතින් රටේ රාළ කිව්වම හොඳින්ම ඔබ හඳුනනවා. අපි දන්නවා ඒ ප්‍රියංජිත් විතරණ. ඉතින් ප්‍රියංජිත් විතරණ අද අපිත් එක්ක ඉන්නවා සභාගාරයට එන්න බලාගෙන සැදී පැහැදී බලාගෙන ඉන්නවා. එහා කෙළවරේ අපේ ආරාධනය ප්‍රියංජිත් විතරණට සභාගාරයට ගොඩවදින හැටියට. කිව විදියටම ඉතින් ඔන්න අපේ රටේ රාළ මහත්තයා ප්‍රියංජිත් විතරණ අපිත් එක්කතු වෙනවා අද සභාගාරයට. ආයිබුවන් ප්‍රියංජිත්.
3: ආයිබුවන්.
1: ටිකක් කාලකට පස්සේ රටේ රාළ අපිත් එක්කතු වෙන්නේ දේවා.
2: ඔව් මං හිතන්නේ පොඩි විරාමයක් තිබ්බා විශේෂයෙන්ම අපි ශ්‍රව්‍ය දෘෂ්ට මාධ්‍යෙන් සභාගාරයේ පටන් ගත්තට පස්සේ ප්‍රියංජිත් විතරණ රටේ රාළ මහත්තයා අපිත් එක්ක සභාගාරයට එකතු වෙන පළවෙනි අවස්ථාව. ඉතින් බොහොම උණුසුම්ව සභාගාරයට පිළිගන්නවා අපි.
3: කොහොමද?
1: ඉතින් ප්‍රියංජිත් ගොඩක් දේවල් තියෙනවා කාලෙකින් හම් වෙන නිසා වත් එක සාකච්ඡා කරගන්න විශේෂයෙන්ම ඉතින් අපේ දේශපාලන තත්ත්වේ වත් එක කතා කරන්නේ. දැන් මම මෙහෙම ආරම්භයක් ගන්න. දැන් අපේ කලින් වැඩසටහන් වලදී සහ ඔයාගේ ලිපිමාලාවලදී සහ ඔයාගේ අනෙකුත් ਵਿਚාරවලදී දේශපාලනයේ සම්බන්ධයෙන් ඔබ බොහෝ දේ කිව්ව මේ අවුරුද්දේ මැද භාගය ගැන සහ
2: අප්‍රේල් මාසය ගැන
1: බොහෝ දේ සහ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගත් එක්ක ඔබ තමයි ලංකාවේ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක මේ අර ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන අර බලකණු වලට අමතරව පැලවත්ත කියන වචනයත් හඳුන්වලා දුන්නේ ඔබනේ.
2: ඔව්.
1: ඉතින් මේ බලත් අලුත් බලතුලනයකුත් ගෙනල්ලා බලතුල බල කණුවකුත් ගෙනල්ලා ඒ අතරේ මේ තුලනේ කොහොමද වෙන්නේ කියලා විග්‍රහ කරමින් ඔබ විවිධ දේ පුරෝකථනය කරා. හැබැයි අර සමහර වෙලාවට මෙහෙම වෙනෝනේ මේ දවස්වල මේ අර ඕස්ට්‍රේලියාවයි බංග්ලාදේශයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් යනවා මේ තරගයේදී මේ බංග්ලාදේශේ කවුරුවත් හිතන්නේ නැති විදියට ඕස්ට්‍රේලියාව පළවෙනි ටෙස්ට් තරගයේදී ඉතා කියන්නේ බොහොම ලකුණු 190කට විතර වගේ ඕල් අවුට් කරනවා. බංග්ලාදේශය මෙහෙ ඇවිල්ලා. ඉතින් සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක්. ඉතින් එහෙම දෙයක් තමයි මේ ලංකාවේ දේශපාලන පිටියේ වෙන්නේ. ඔබලා හිතන්නේ නැති විදියට ආණ්ඩුව හොඳට බෝල් කරනවද බැට් කරනවද හොඳට සෙල්ලම් කරනවා. එහෙමද වෙන්නේ?
3: ආණ්ඩුව සම්බන්ධව තිලක් මම කරපු පුරෝකථනය මම කිසිසේත්ම වෙනස් කරගන්න සූදානම් නැහැ. මේ අවුරුද්ද දැන් අපි මාස 6ක්

0: ඊටත් වඩා කාලයක් ගත කරලා තියෙනවා. මේ කාලය ඇතුළත ගතට පස්සේ මේ ආණ්ඩුව ක්‍රමානුකූලව අර අපි ප්‍රෝකතණය කරන තැනට ළඟා වෙමින් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එම මම දිගටම කිව්වේ 2026 අවුරුද්ද කියලා කියන්නේ වැඩි අර්බුදකාරී වර්ෂය. ඒ වගේම 2027 අවුරුද්දේ මුල් කාර්තු කියන්නේ පෙරලිකාර කාර්තු. ඉතින් මට හිතෙන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ආණ්ඩුව එතෙන්ට යමින් තියෙනවා. තියෙන ප්‍රශ්නවලට අමතරව තව තවත් ප්‍රශ්න මේක මත දාගනිමින් ආණ්ඩුව තමගේ මිනිවල දක්වා ගමන් කරමින් තියෙනවා කියන එක තමයි මගේ පැත්තෙන් තියෙන ප්‍රෝකතණය. තවමත් ඒක ඒ විදිහටම තියෙනවා.
1: දැන් ප්‍රියංජිත් ඔක කොහොම කිව්වට ඔන්න දැන් බලන්න අපිම කතා කරපු දේවල් ආර්ථිකය සම්බන්ධයෙන් අපි හිතුවා විපක්ෂයේ ලොකු තෝරනාඩුවක් දැම්ම ඩොලර එක වැඩි වෙනවා. ඔන්න ඩොලර එක පාලනය
2: ඔන්න වැටෙන්න මෙන්න වැටෙන්න
1: වගේ වැටෙන්න මෙන්න වැටෙන්න හෙට අරගලයක් එනවා. ඔහොම ඔන්න පන්දම් පාලිත් පත්තු කරගෙන විපක්ෂය දැඟලුවා.
2: ඔව්.
1: ඊට පස්සේ දැන් ගල් ලඟුරු වංචා ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න එල්ලිලා ඉන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන. මේ විපක්ෂයත් තාම එකතු වෙන පාටකුත් නැහැ. ඉතින් ඔය පුරෝකතනේ වෙනස් කරේ නැහැ කියලා කිව්වට මේ ළඟදි කරපු සමීක්ෂණයකිනුත් අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වයේ ජනතා විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ඔය කියන ප්‍රශ්නයක් රටේ තියෙනවද? ඒක මේ මූණු පොත බැලුවත් පේන්නේ. අපි නම් පිටරටනේ ඉන්නේ. මූණු පොත බැලුවත් ඔහොම ලොකු ප්‍රශ්නයක් තියෙන කියලා පේන්නේ නැහැ ප්‍රියංජිත්. ඔය කියන ප්‍රශ්න ඔබ කියන ආර්ථික ගැටලු ඔය කියන සමාජීය ගැටලු ආණ්ඩුවට විරුද්ධව කරන ලොකු ලොකු උද්ඝෝෂණ මේ මොකක්වත් පේන්නේ නැහැ.
0: ඔව්ද මේකේ තියෙන ප්‍රධාන කාරණාව තමයි ඇත්තටම අපේ රටේ විපක්ෂයක් නැතිකම. මේ විපක්ෂයක් නැතිකම විසින් නිර්මාණය කළා කියනවා ආණ්ඩුවට වාසිදායක තත්ත්වය. ඇත්තටම රටේ තියෙන තත්ත්වය තමයි මිනිසුන්ට ආණ්ඩුව එපා. හැබැයි ඊට වැඩිය මිනිසුන්ට විපක්ෂය එපා. ඒක නිසා මේ සටන් සියල්ල ඒකාබද්ධ කරපු තැනක් මිනිසුන්ට නැහැ. තවමත් මේ මිනිස් කරන්නේ හුදකලා සටන්. වීගෝවියා හුදකලා සටනක ඉන්නවා. ඊට පස්සේ ගත්තොත් එම රාජ්‍ය සේවයක් හුදකලා සටනක ඉන්නවා. දැන් නීතිඥ හුදකලා සටනක ඉන්නවා. මේ සියල්ල එකතු කරගත්ත ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් විපක්ෂයක් විපක්ෂ නායකවරේ මේ රටට නැහැ. ඒක නිසා අපේ පුරෝකතනේ මහත්තක් නෙවෙයි වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහියන්න තියෙන ඊට කඩක් තියෙනවා කියන එක මගේ පැත්තෙන් මම පිළිගන්නවා.
2: හොඳයි අපි දැන් එකින් එක මේ මේ මෑත කාලේ සිදුවීම් වලට යමුකෝ දේවා. මේක ටිකක් අපිට තව ටිකක් ප්‍රියංජිත් එක කතා කරලා මේක ලියා ගන්න. දැන් උදාහරණයක් විදියට ගත්තම දැන් සාමාන්‍යයෙන් ප්‍රියංජිත් අපි බලමුක මේ අධිකරණය ආශ්‍රිතව තියෙන මේ රිමාන්ඩ් බන්ධනාගාරවල තත්ත්වය නැත්නම් හිරගෙවල් වල කියමුකෝ අපි මේකේ තියෙන තත්ත්වය. දැන් සාමාන්‍ය වාමාංශික කතිකාවේ තියෙන දෙයක් නේ ප්‍රියංජිත් මේ ඔබ වඩා මට වඩා හොඳින්ම දන්න දෙයක්. අපිටත් පොඩ්ඩක් ඒ ගැන පොඩි පැහැදිලි කිරීමකුත් එක්ක උත්තරේදී කියන්න. සාමාන්‍යයෙන් කියනෝනේ අර පික් පොකට් කාරයෙක් හම්බුනාම ධනවාදී ආර්ථිකයක් ඇතුලේ තියෙන ගණා කරන්නේ උට ගහලා දඬුවම් දෙන එක. නමුත් සාමාන්‍ය මමේ අය එහෙම නැහනේ. මේකට ඇයි මෙයා මෙහෙම කරේ? මෙයාගේ
1: සමාජ අර්බුදේ මොකක්ද? සමාජ විද්‍යාව මොකක්ද?
2: එහෙම කියලා පොඩ්ඩක් අර්ථ ගන්නවලා. ඒක අර
1: මනුතාපයේ මූණු වරක් තියෙනවා.
2: අර මනුතාපයේ පොත්වල එහෙම තියෙන්නේ. අර ඒ වගේ වමේ පොත්වලව තියෙනවනේ හරියට. එතකොට මේ වගේ නැත්ද ඒ වගේ හොඳ අධ්‍යයනයකින් ඒ ගැන කිසියම් විදිහක සානු සහකම්පනයකින් බලන තත්ත්වයක් ඇතුලේ ඇයි මේ වමේ ආණ්ඩුවට මේ හිලකාරය මේ මේ මේ ප්‍රශ්නයක් කියලා තියෙන්නේ? ඇයි මේ හරි කුරිරු සැලකිල්ලක් ඒගොල්ලන්ට දක්වන්නේ? ඇයි හිරගෙවල් වලින් මේ ප්‍රශ්න එන්නේ? මේ මේ මේ වමේ අර්ථකථනය මේ ඉගෙනගත්ත දේවල් බොරුද? මොකද්ද මේගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ?
0: හිරගෙවල් සම්බන්ධව සහ සමාජ අර්බුදය සම්බන්ධව වමේ තිබිච්ච විග්‍රහය මම සහ මේ රටේ බොහෝ දෙනා තවමත් පිළිගන්නවා. ඒ කියන්නේ සමාජ අර්බුදය විසින් තමයි මේ මිනිස්සු මේ විවිධ තැන්වලට පත් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ පළවෙනි පන්ති සාකච්ඡා පහ හස්සේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය හස්සේ සූරගෙන කෑම සහ පීඩනය කියන එක හස්සේ මිනිස්සු විපතට පත් වෙලා විවිධ අරගල විවිධ කැලකි කෝලාරවලට පත් වෙනවා කියන විග්‍රහය දීපන්. ඒක නිසා හිරේ ඉන්න මිනිහා ඊටවශ හොරකම් කරන මිනිහ මෙයා දිහා බැලුවේ සමාජ විද්‍යාත්මක යථාර්ථයක් එක්ක හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි බලය ගත්තට පස්සේ මේකලෝ එකවරම වෙනස් වෙලා තියෙනවා හිරේ ඉන්න මිනිස්සු කුඩුකාරයෝ ගංජකාරයෝ කුරු කසිප්පුකාරයෝ වෙලා මුන් මරන්න ඕනි කියන දැනට මේ රජයේ මාපත් වෙලා තියෙනවා ඉතින් මේක බරපතල වැරැද්දක් රජය මොන වැරැද්ද කළත් ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕනේ ජනතාව නීත්‍යානුකූලව හිරේ ඉන්නවා නම් නීති හතරක් අතුලට දාලා රජයේ රඳවියෙක් විදියට ඉන්නවා නම් ඔහු ආරක්ෂා කරනවා කියන එක අනිවාර්යයෙන්ම රජයේ වගකීමක් මොකද මේ ඉන්න සමහරක් අය කියන්නේ ඇත්තටම බරපතල සාක්ෂි ඒ සාක්ෂි විනාශ කරන එකත් මේක ඇතුලේ තියෙනවද කියන බරපතල ප්‍රශ්නය මේක අස්සේ
1: තියෙනවා ඔය සාක්ෂි විනාශ කරන තැනට ආවම තිලක් විශේෂයෙන් රටේ රාළගේ පැත්තේ ආව මේ ආණ්ඩුව තමන්ගේ තමයි එක්ක හිටපු අද උන්ට එරෙහි වෙලා ඉන්න විරුද්ධවාදීන් දඩයන් කරනවා උදාහරණයක් ඇරෙයිට නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව ඊට පස්සේ දිවිනසා ගැනීම කීපයක් සිද්ධ වෙනවා තමන්ම තමන්ගේ බලන හරිය කපාගෙන දිවිනසා ගැනීම කරගන්න
2: වෙඩි තබා ගැනීම සිද්ධ
1: වෙනවා වෙඩි තබා ගැනීම සිද්ධ වෙනවා හිටපු පොලිස් ප්‍රතිවරයෙක් හිටපු ශ්‍රී ලංකන් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා මේ හැමදෙනාම දිවිනසාගෙන කියලා තමයි කියන්නේ. දැන් ඕක සම්බන්ධව ලොකු කතිකාවතක් තිබුණා ඔබලාටත් මාරත් තරජන එල්ල වෙනවයි කියලා. දැන් මේ කතිකාව එක පාට යට ගිහිල්ලා. දැන් මේක බන්ධනාගාරවලට ගිහිල්ලා තියෙනවා. ඇත්තටම මොකද්ද ඒ සම්බන්ධයෙන් සිද්ධ වෙලා තියෙන්නේ? කියන්නේ දැන් ආණ්ඩුව තමන්ගේ සියලු මර්ධනකාරී කටයුතු නතර කරලා දැන් ව්‍යවස්ථා සංශෝධනයේ පස්සේ යනවද නැත්නම් වෙන මොකක් හරිද සිද්ධ වෙන්නේ? විපක්ෂය මොකෝද කියද නිහඬ? විපක්ෂයට අමතක වෙලා තියෙන්නේ මොකද?
0: කත්තම ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙල ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒකේ ස්වභාවයන් වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ ඝාතනය අපේක්ෂක කරන විදිහට ආරම්භ වෙන්නේ බෑන් ප්‍රීසාත් ඝාතනය කිරීමත් එක්ක. ඒ දක්වා මේ දක්වා උත්කම සියදිය නසා ගැනීම, වෙඩි තබා ගැනීම, නහර තපාගෙන මියෑම වගේ සිද්ධීන් ගණනාවක්
2: තියෙනවා.
0: හැබැයි දැන් තියෙන දේ තමයි දැන් ආණ්ඩුව ක්‍රමානුකූලව හදනවා පොලිසිය සහ විශේෂම ගත්තොත් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊළඟට මේ අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් මෙන්න මේ ආයතන පාවිච්චි කරගෙන මේ ජනතාව මත එහෙම නැත්නම් තමන්ගේ විරුද්ධවාදීන් මත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් වින වකවානු බව අත්අඩංගුවට ගන්න කියමින් මේ මර්ධනය විමධ්‍යගත කරලා තියෙනවා. ඉතින් ඒකේ එක විදිහක් විදිහට තමයි මම දකින්නේ මේ බන්ධනාගාර අස්සේ සිද්ධ වුණු ඝාතන රැල්.
2: දැන් ඒ වගේම තමයි දැන් ඔය අපේ මේ කලින් ප්‍රශ්නෙටත් තදාදාලායි අපේ පූජිත මහත්තයාගේ හිටපු ආරක්ෂක ලේකම්ගේ අධිකරණ තීන්දුව හරහා වෙච්ච සිරගත වීම. දැන් මෙතෙන්දී කාඩිනල් තුමාගේ මැදිහත් වීම සහ සිරිල් ගාමිණී ෆාදර් සිරිල් ගාමිණී. අපි දන්නවා ෆාදර් සිරිල් ගාමිණී මට මතකයි දේව ඉස්සර ලංකා පත්තරේ එහෙම මේ නිතරම එතුමා සම්බන්ධ එතුමා මේ ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය දක්වමින් කිසියම් විදිහක ඒ ස්ටේට්මන්ට්ස් දෙනවා ඒ පත්‍රයේ. දිගට මේක දකින්න පුළුවන් දෙයක්. ඊටාම පැහැදිලි එතුමා ෆාදර් සිරිල් ගාමිණී සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සම්බන්ධයක් තිබුණා
1: කියලා. සම්බන්ධයක් තිබුණා.
2: එතකොට දැන් පසු මම දැක්ක පහුගිය දවසක මේ කාඩිනල් තුමා කියලා තිබ්බ මේ මරණ දඬුවමට පිළිගන්න බෑ මේ එයා ඒ කාඩිනල් තුමාගෙන්මනේ මේ මහමල කරු පිළිබඳ ප්‍රශ්නතාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ සිද්ධිය ගත්තම දැන් දඬුවම් දුන්නම දඬුවම වැඩි කියනවා මහමල කරුවොත් හොයනවා මේකට සාධාරණේ වෙන්න ඕනේ කියනවා
1: තව නඩු තීන්දුව කීපයක් එන්න තියෙනවා නෞෆර් මයිල මවුල වීතුම් එරීව
2: සහ ඒකට සම්බන්ධ වෙච්ච ජනතා මේ මාලිමාවේ ජාතික ලයිස්තුවේ හිටපු කෙනාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා
1: ඔහුගේ වත්කම් නිදහස් කරලා තියෙනවා ඔව් නඩුවෙන් නිදහස් කරලා තියෙනවා
2: ඔව් ඉතින් මෙතන සිරිල් ගාමිණී ෆාදර් සිරිල් ගාමිණී සම්බන්ධයෙන් උත් යම් යම් අපි දකින්න අප සමාජ මාධ්‍යවල ඔහු හා සම්බන්ධ යම් යම් කතාවන් මේ ඔක්කොම ගත්තම මේ දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මොකද්ද අලුත්ම තත්ත්වය ඔබේ මතය?
0: මමගේ මතය තමයි අපි විශේෂයෙන්ම ගත්තොත් එම කතෝලික සභාව කතෝලික සභාවට අපේ විශේෂ ගෞරවයක් තියෙනවා. ඉතිහාසයෙන් ගම්ම කතෝලික ප්‍රජාව කියලා කියන්නේ මේ රටේ මිනිසුත් එක්ක එකට හිටපු ප්‍රජාව. හැබැයි වර්තමානයේ වෙනකොට මම දකිනවා මේ කතෝලික ස්වභාව ප්‍රධාන කණ්ඩායම් තුනකට බෙදිලා ඉන්නවා. එකක් තමයි සම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ යහපැවතුම් පිළිගන්න කතෝ කණ්ඩායමක් ඉන්නවා මේකස්සේ. මම ඒගොල්ලන්ට තමයි අපේ කාර්දිනල් කිව්වා දාන්නේ මම ඒගොල්ලන්ට. ඊට අමතරව ඉන්නවා මේ රැඩිකල් කණ්ඩායම. මේ රැඩිකල් කණ්ඩායම තමයි බෙදුම්වාදයට ඉතාමත්ම සමීපව කටයුතු
2: කරන්නේ.
0: ඔවුන් තමයි මේ බෙදුම්වාදයේ මතය මේ මේ මේ මේ කතෝලික සභාව ඇතුළට සහ මේ දෙමළ සමාජය ඇතුළට නව වටයකින් පොප්ප කරමින් ඊට පස්සේ මේක ඉන්නවා මධ්‍යමික යුග. මේ මධ්‍යමික කණ්ඩායම කරන වැඩේ තමයි බලවත් වෙන කණ්ඩායමට සේවය කරන. ඒ නිසා ඔබලා දකින්න ඇති මීට කලින් පාස්පු ප්‍රහාරයේ වුණ ගමන අපේ කාදිනල්තුමා හිටපු තැන තමයි රටේ ජාතික ආරක්ෂාවට නායකයෙක් අවශ්‍යයි කියන තැන. එදා කතෝලික කතෝලික සභාව විශේෂයෙන්ම කාදිනල්තුමා හිටියේ ගෝඨාභය රාජපක්ෂ එක්ක. මතකයි කාටුන් නැන්දා කාදිනල් උන්වහන්සේගේ අරට සාටකේ දාලා කාටුන් නැ. හැබැයි මේ මේ මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි ඒකතු වීම සිද්ධ
2: වුනේ.
0: හැබැයි මේක ක්‍රමානුකූලව ගිහිල්ලා මොවුන් දෙදෙනා අතර නිර්මාණය වෙන විරසකයක්. මේ විරසකයේ තීරණාත්මක තැන තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීගමුව කලපු ආශ්‍රිත ප්‍රදේශයේ යුඩීයකට පවරන්න ගැසට් එකක්. අන්නේ ගැසට් එකත් එක්ක තමයි අර පළදුවෙමින් තිබුණු ඒ දෙන්න අතර තිබිච්ච හොඳ හිත පළදුවෙමින් තිබිච්ච එකවරම ප්‍රශ්නයක් බවට පත් වෙලා ආදිනතුමා පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් පාවිච්චි කරගෙන එළියට බහින. අන්න ඒකෙන් පස්සේ තමයි ඔය මහ මොලකරු සලේ මෙන්න මේ වගේ කට්ටියමේ වේදිකාව මතට එන්නේ. ඒක නිසා මේ යන්නේ අනිවාර්යයෙන්ම බෙදුම්වාදීන්ගේ සැලැස්මක්. ඒ බෙදුම්වාදීන්ගේ සැලැස්මේ ගොදුරක් බවට අපේ කාදිනතුමා පත් වෙලා තියෙනවා. මේකේ අර මම කියන ක්‍රිටිකල් කණ්ඩායම සහ විශේෂයෙන්ම මධ්‍යමිකයෙක් වෙච්ච සිරිල් ගාමිණී පියතුමා ඉතාමත්ම දැනුවත්ව තමයි මේ කටයුතු කරන්න කියන එක මගේ පැත්තෙන් තියෙන විශ්වාසය. ඒ වගේම තමයි මේ රටේ තියෙන ප්‍රශ්න ඒකළු පාවිච්චි කරගන්නවා මේ බෙදුම්වාදී උමනාව වෙන්නේ.
1: දැන් ඔය කතෝලික සභාව තුනකට බෙදිලයි කියලා කියනකොට මට තව බෙදිල්ලක් මතක් වෙනවා. අපේ ප්‍රියංජිත් රටේරාලම මීට කාලෙකට කලින් කිව්වා මේ පළවත්ත ඇතුළ ලොකු බෙදීමක් තියෙනවා. දැන් පළවත්ත බෙදීම තියෙනවායි කියලා අර එළුවගේ මොකද්ද ඔයගේ කඩම් පහත් වෙනකන් පිටිපස්සෙන් ගියා වගේ විපක්ෂයේ කට්ටිය කිව්වා ලාල්කාන්ත අමාත්‍යවරයාට අමාත්‍යලා කාදිල්වින් පක්ෂමාලයේ කම්තුමාර පහර දීලා වගේ ලොකු ෆැන්ටසි කතාත් සමාජ මාධ්‍ය සංසරණය වෙන්න ගත්ත මේ පළවත්තේ අර්බුදයක් ගැන කියන. දැන් පළවත්තේ අර්බුදේ මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ. පක්ෂයක් හැටියට ඔන්න දැන් ව්‍යවස්ථා සංශෝධන කරන්න ගියත් වෙන වෙන වැඩසටහන් කරත් අපි දකින්න තරුණ වැඩසටහන් කරනවා තරුණයෝ වෙනුවෙන්. ඒ වගේම ආණ්ඩුවේ ඉදිරියේ ගමන් කරනකොටත් අර ටික ලිච්ඡ වික්‍රමයේ වගේ බොහොම සමගියෙන් පළවත්ත බොහොම මේ ශක්තිමත් ඉදිරියට යනවා. මොකද්ද දැන් පළවත්තද වෙලා
0: තියෙන්නේ? මේ බෙදීම කියන එක ගත්තොත් එම මාලිමාවේ තමයි මේ අපි පළවත්ත දක්වා පටු කරගෙන
2: තියෙන්නේ.
0: ඒතර මාලිමාවේ බෙදීම කියන එක තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සහ මාලිමාවේ කණ්ඩායම. ඒතර ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම ගත්තොත් එම ඒකේ බල කඳවුරු දෙකක් තියෙනවා. එකක් තමයි ටිල්වින් සිල්වා ප්‍රමුඛ බලකඳවුර. ඒක තමයි ශක්තිමත් සහ බහුල. ඊළඟට ඉන්නවා අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම. ඒක සුළුතරය සහ ඉතින් ඔය අතරමැද කොයි පැත්තටවත් ඇති ලාල්කාන්තලා වගේ කණ්ඩායම්. ඊට පස්සේ මාලිමාව ගත්තොත් එම මාලිමාවේ හරිණි අමරසූරිය අගමැතිනිය ප්‍රමුඛ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක මැතිවරණ පක්ෂපාතී කණ්ඩායමක් ඉන්නවා. මෙන්න මෙහෙම තමයි මේ මාලිමාව කියන එක බෙදිලා තිබුණේ. හැබැයි පහුගිය කාලයස්සේ අපි දකිනවා මේ කණ්ඩායම් තුනම යට කරගෙන අලුත් කණ්ඩායමක් මතුවේ. ඒ තමයි අනුර කුමාර දිසානායක මැතිවරණයේ කණ්ඩායම. ඒකේ ඉන්නවා මාලිමාවේ කණ්ඩායම, ඒකේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම, ඒකේ ඉන්නවා අලුතෙන් ආපු ව්‍යාපාරිකයෝ කණ්ඩායම, ඒකේ ඉන්නවා බෝන්නගේ ආයතනයේ කණ්ඩායම, ඒ වගේම ඒකේ ඉන්නවා ඉන්දියානු, ඇමරිකානු සහ අනිත් විදේශ ආයතන සම්බන්ධ වෙලා ඉන්න, රාජ්‍යයන් සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම. ඉතින් මෙන්න මේ වගේ කණ්ඩායම. ඒ වගේම මේ කැලණි විශ්වවිද්‍යාලයේ අනුරුමා සනායක මාත්‍යත්වයේ ඉන්න කැලණි බෙජාලනික ඉන්න තමුත් එකම වර්ග ස්වභාවිකට ඉන්න මෙන්න මේ කණ්ඩායම තමයි දැන් මේ ආණ්ඩුව පාලනය කරනවා කියන තැනටමත් වෙලා තියෙන්නේ.
1: ඒ කියන්නේ දැන්
0: අනිත් කණ්ඩායම් යට
1: ඒ කියන්නේ පල්ලිය 3ට කැඩිලා පළවත්ත 4ට කැඩ මේ ජවිපේ මාලිමාව 4ට කැඩිලා එහෙමද?
0: හතරට පහට කැඩිලා හැබැයි මේක බලවත් කණ්ඩායම් බවට පත් වෙලා තිනවා අනුපාසනායක මෙතුමාගේ කණ්ඩායම් මම උදාහරණයක් කියන්න ඔයාලට මතක ඇති හර්ෂණ සූර්යප්පරම මෙතුමා ජාතික ලැයිස්තු മന്ത്രി ධුරයෙන් ඉවත් වෙලා ගියා මේ මේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විදිහට
2: ඔව්
0: ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු සූත් මහගෙන හිටියා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තුවට යන්න හැබැයි සිද්ධ වුණේ අනුර කුමාර සානායක මෙතුමා කෙලින්ම මාලිමාවේ ලේකම්වරයාට නමක් යවුවා අනුර කන්ුණාතිලක මෙතුමාගේ නම යවලා වහාම පාර්ලිමේන්තුවට ගෙන්න ගත්තා අද අනුර සානායක මෙතුමාගේ කෝකටත් අයිලේ බවට පත් වෙලා තියෙන්නේ ඒ ආපු අනුර කන්ුණාතිලක මෙතුමා ඉතින් ඒවා ඉස්සරහා ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න පුළුවන් හැකියාවක් නැහැ දැන් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට කෑ ගහන්න හැකියාවක් නැහැ මොකද හේතුව තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ සහෝදරවරු ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරයට වග කියන්න ලෑස්ති නැහැ ඒකට හේතුව තමයි ප්‍රශ්න කරනවා ලාල්කාන්ත සහෝදරයා මීට මාස ගානකට උඩදී කිව්වා මට ගෙදරින් කියනවා ගෙදර ජීවත් වෙන්න විදිහක් නැහැ ඔයත් රස්සාවක් හොයාගන්න එහෙම කියන තැනට තමන්ගේ බිරිඳපත් වෙලා ඉන්නවා කිව්වා ලාල්කාන්ත කිව්වා දැන් දෙවන්ත මාලිගාවක් හද. ඉතින් මේක ජවිපියස්සේ ප්‍රශ්න කෙරෙමු. එතකොට ඒගොල්ලෝ කියන මේ ජවිපී කාර්යත් එක්කලා වැඩ කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ දැන් අර එළිය හම්බුච්ච කණ්ඩායම් එක වැඩ කරන්න පටන් ගන්න තියෙනවා. ඒක නිසා ලාල්කාන්තට විතරක් නෙවෙයි. අනුරකුමාර දිසානායක මැතිතුමාට ජනතා විමුක්ති පෙරමුණ කියන එක යම් ප්‍රමාණයකට ඇලර්ජික් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ උන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරනවා කියලා. උන් හදන්නේ තමන්ගේ බලය ජනතා විමුක්ති පෙරමුණ මත ස්ථාපිත කරලා.
2: හොඳයි දැන් එතකොට ඒ වගේම මේ අධිකරණය හා සම්බන්ධ වුණු මේ පහුගිය දවස්වල ඇති වුණු
1: සංශෝධනය
2: ගැනත් අපි කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙයාලට පාර්ලිමේන්තුවේ බහුතරයේදී
1: බහුතරයේ
2: නිසා විශාල බහුතරයක් අපි මොනව කතා කරත් ඉතින්
3: Keeping you up to date with the latest news and current affairs from around the world. Stand by for the next program, broadcasting in Mandarin.
4: 欢迎收听 FM 九十八点五新南威尔士州多元文化广播电台 Radio 两千华语节目。
5: 大家好，欢迎你们。在我们的社区里，有必要向大家介绍保护劳动者的相关制度，并重点介绍《工作健康与安全法》。首先，让我们了解什么是《工作健康与安全》。健康与安全包括工作场所潜在的危险导致的伤害，例如操作机器或车辆、搬运重物、从梯子跌落等，疾病。例如接触化学品或传染病，身心健康，例如因压力或霸凌导致的心理健康问题。我们将稍后进一步讨论刚才提到的一些术语。你的雇主有责任保护你，避免工作中可能受到的伤害。我们准备了这次宣讲，以提升社区对构成工作健康与安全的各个方面的认知。宣讲内容分为四个部分。在工作中有哪些法律保护我？在工作中我有哪些权利？我有哪些责任？我可以从哪里获得帮助？现在我们来看第一部分。第一部分，在工作中有哪些法律保护我？这个部分简要介绍保护劳动者享有安全健康工作环境权利的法律，重点是《工作健康与安全法》。同时也简要介绍公平工作法。保护劳动者享有安全健康工作环境权利的 主要有两个法律。工作健康与安全法规定怎样保护劳动者免受健康与安全风险，与劳动者协商识别健康与安全问题及解决方案。向新州安全工作局 Safe Work New South Wales 报告严重伤害、疾病和事故，照顾因工作受伤或患病的劳动者。公平工作法规定防止歧视、霸凌和不公平解雇。公平工作法还涵盖许多在这次宣讲中没有涉及到的其他工作条件，例如最低工资、病假和其他权益。这些法律适用于澳大利亚所有劳动者，包括临时工、兼职工或持临时签证工作者。为确保劳动法律得到遵守并提供帮助与建议，政府设立了专门的机构，他们还通常提供免费咨询和翻译服务，稍后我们会详细说明。现在我们来了解新州安全工作局 Safe Work New South Wales 和公平工作委员会 Fair Work Commission 的职责。新州安全工作局 Safe Work New South Wales 负责执行新南威尔士州的工作健康与安全法律，它的职责是提供改善健康与安全的建议，检查是否遵守健康与安全法律，回应健康与安全问题及投诉，调查事故，对违反健康与安全法律的行为采取行动，为高风险工作提供执照和注册。新州安全工作局的网站提供大量工作场所安全的信息及有用资讯链接。公平工作申诉专员署 Fair Work Ombudsman 负责帮助解释并解决与公平工作相关的问题。公平工作法涵盖很多领域，我们重点关注歧视、霸凌和骚扰，因为这些问题会严重影响健康与福祉。让我们来了解这些术语的含义。霸凌或骚扰是指反复对某人说或做，让其感到被冒犯、感到害怕或受到羞辱的事情，例如拿别人开玩笑、嘲笑别人、使用侮辱性称呼、推撞别人或损坏他人物品、张贴令人不适的海报、提出令人不舒服的私人问题、发送带有性暗示的邮件或短信。歧视是指因为以下原因而区别对待或不公平对待某人：出身背景、外貌、所说的语言、年龄、宗教、怀孕、残疾。霸凌、骚扰或歧视有许多形式，可以是身体上的、言语上的或通过网络的，但并非所有行为都构成霸凌、骚扰或歧视。例如你的主管对你的工作表现提出反馈，这可能不被视为霸凌、骚扰或歧视。重要的是，任何投诉都应该汇报并接受调查。工伤赔偿是为所有劳动者提供因工受伤的免费保险保障，它涵盖所有劳动者，全职、兼职或临时工。工伤赔偿包括对于受伤劳动者的工资赔偿和医疗费用。需要注意的是，工伤赔偿适用于由工作引起的受伤或疾病。工作中你可能会受到哪些类型的伤害呢？劳动者在工作中可能受到不同类型的伤害，这包括身体伤害，例如割伤、烧伤、骨折、肌肉拉伤；疾病，例如吸入危险化学品或粉尘导致胸肺疾病；精神伤害，例如因霸凌或压力造成的。工作压力是指当劳动者感到无法承受工作带来的压力。需要注意的是，并非所有压力都对健康有害，适度压力是正常的，甚至可能对健康有益。但如果若压力过大或长期持续而你无法承受，那么工作压力可能会带来伤害。我们每个人对工作压力的反应都不同，因此报告你所遇到的任何问题非常重要。新州保险监管局 SIRA 负责管理新州工伤赔偿保险及其他保险计划， 他们提供有关工伤赔偿、福利和争议的协助。iCare 提供新州工伤赔偿保险。现在我们将讨论第二部分，劳动者在工作中的主要权利。在前一部分中，我们讨论了保护劳动者的法律。在第二部分，我们要讨论劳动者在工作中的主要权利。让我们首先了解一下劳动者权利是什么意思。我们说的权利是什么意思呢？劳动者权利是指我们应当享有并有权合理期待获得的事项，其中许多权利是受到法律保障的，它们保护我们的健康和安全。在工作中，我有哪些权利？被指导如何安全工作的权利。当你开始新工作时，应该被指导如何安全地使用你将要操作的任何设备。应该获得安全防护设备，也称为个人防护设备 PPE， 并被指导如何正确使用和佩戴。应该熟悉工作场所，包括出入口、洗手间、厨房和急救区域。应该被告知紧急疏散程序和紧急集合点的位置。应该被介绍给你的主管、健康与安全代表以及将一起工作的同事。应该被告知现行的安全政策和程序，包括如何报告问题或受伤情况。应该清楚了解每个人在工作场所中安全事项的角色和责任。回顾之前，我们提到了工作场所中的风险以及可能对我们造成伤害的因素。你拥有获得适当安全装备的权利。你应当获得适合你工作所需的安全防护设备，个人防护设备 PPE 需要保持良好状态，并且你必须知道如何正确使用和佩戴。你用什么设备来安全的工作？发声的权利。如果你不确定应该如何安全操作，可以向你的主管寻求帮助或培训。请记住，健康既是身体上的，也是心理上的。如果你担心健康与安全问题，请与你的主管或健康与安全代表 HSR 沟通。如果你觉得无法与工作中的某人沟通，或者你的雇主不愿意听，你可以联系 Safe Work New South Wales， 你可以要求提供翻译人员来帮助你沟通。拒绝不安全工作的权利。你有权拒绝不安全的工作。如果有人让你做你觉得可能不安全的工作，请停下来，并且和你的主管或健康与安全代表沟通。参与协商的权利。工作中的每个人都应该能够参与并分享有关工作健康与安全的信息。所有工作健康与安全的事项必须经过协商，包括确保我们如何安全工作，可能影响劳动者健康与安全的变更，任何关于工作健康与安全程序的决策，劳动者福利设施。咨询可以通过多种方式进行，许多企业设有健康与安全代表或安全委员会。你的雇主应当告诉你在工作场所可以向谁寻求帮助或沟通。获得工伤赔偿权利。正如我们之前讨论的，如果你在工作中受伤，你可以获得所需的医疗治疗和收入损失的赔偿。受伤后，请尽快向雇主咨询申请事项，并填写申请工伤赔偿所需的表格。在公平公正工作场所工作的权利。正如我们之前谈到的，你有权在工作中不受到霸凌。如果你被霸凌，应该先和你的主管、健康与安全代表或其他你信任的人寻求帮助或沟通。如果不行，你可以直接联系新州安全工作局 Safe Work New South Wales。 获得公平薪资和工作条件的权利。在澳大利亚有最低工资和工作条件。有关薪资标准的信息，请联系公平工作申诉专员署 Fair Work Ombudsman。 如果有需要，你也有权申请翻译帮助。在接下来的第三部分， 我们将介绍劳动者在工作中所承担的责任。之前我们讨论了劳动者所拥有的权利，第三部分要讨论劳动者在工作中的主要职责。让我们首先了解一下劳动者责任的含义。我们说的责任是什么意思呢？劳动者责任是我们为了享有权利而必须履行的职责，这很重要，因为它有助于保障我们自己和他人的安全。责任同样也是法律规定的，如果我们不履行自己的责任，可能会产生后果，例如纪律处分。我们的健康与安全责任可以归纳为三项行动：询问、遵守、报告。询问，如果你不确定如何完成工作或使用设备，我们必须告诉他人并寻求帮助，这可以让我们的主管有机会提供协助。遵守，你必须遵守任何指示或培训，制定的规则是为了保护我们。如果有不合理或无法遵守的规定，请停下来和主管沟通。你必须在工作时采取合理的谨慎态度，这包括在开始工作前确保自己处于适合工作的状态，我们稍后会进一步讨论。你必须使用适当的工具和设备，包括个人防护设备。如果你需要许可证才能工作，而当你失去了许可证，你必须告诉你的主管。报告，如果你发现可能会使他人受伤的情况，请及时提出。报告不安全和不健康的情况和伤害。我们有责任保护自己和他人。有时我们会注意到别人未察觉的危险情况，我们需要发声，给主管一个机会去解决问题。之前我们谈到过，处于适合工作的状态是一项重要的责任。那我们所说的适合工作是什么意思呢？处于适合工作的状态意味着我们的身体和心理状态良好，做好了安全工作的准备。有哪些事情可能阻碍我们处于适合工作的状态？这可能包括感觉不适，比如生病，受伤可能会影响你安全工作的能力，比如周末踢足球时膝盖受伤，正在服用一些会导致嗜睡或意识混乱的药物。你如何确定服用的药物是否会让你不适合工作？医生或药剂师的建议，药物包装上的标签和警告，请咨询医生、药剂师或医疗专业人员寻求建议。如果你的医疗专业人员告诉你药物可能影响你的工作能力，你必须告诉你的主管。请看下面这个录像，并问问自己，如果让我做这个工作，我有哪些责任？我们应该考虑以下几点。如果要操作叉车，一定要确保自己有叉车执照，完成叉车的每日检查，遵循指导和培训，例如遵守交通规则，穿戴个人防护装备，在叉车上系安全带，安全装载托盘，安全堆放托盘，必要时按喇叭。如果不确定，应该询问，比如托盘应该存放在哪里，或者托盘可以堆多高。报告叉车或设备的任何损坏，报告任何事故或问题，向主管、健康与安全代表或委员会成员报告任何改进的想法或建议。接下来，在最后的第四部分中，我们将讨论一些为劳动者提供支持并解决健康与安全问题的服务。在之前的第三部分中，我们谈到了劳动者在工作中的责任。在第四部分中，我们将讨论一些为劳动者提供支持并解决健康与安全问题的服务。在工作中获得支持，当工作中出现健康与安全问题时，你应首先与你的主管或经理沟通。有时候，工作中的雇主并不是支付工资给你的人。如果你通过劳务租赁公司工作，租赁公司会支付工资给你，但工作由其他人负责管理。 如果你不想和工作中的雇主沟通，可以联系劳务租赁公司，了解你的工作健康和安全问题。如果你无法在主管的帮助下解决问题，你应该与安全经理、人力资源、健康与安全代表 HSR 或安全委员会成员沟通。有些工作场所设有健康与安全代表及委员会成员，代表劳动者处理健康与安全事务。在你工作的公司之外也可以获得帮助。我们之前提到过，如果健康与安全问题无法在工作中沟通解决，新州安全工作局 Safe Work New South Wales 可以提供帮助和建议。联系新州安全工作局Safe Work New South Wales 请致电131050。公平工作申诉专员署 Fair Work Ombudsman 可以帮助解决霸凌或歧视问题。公平工作委员会 Fair Work Commission 提供一个名为职场咨询服务的项目，免费提供关于不公平解雇和职场霸凌的法律咨询。新州保险监管局SIRA 设有伤害咨询中心，在这里可以获得帮助你或你认识的人在受伤后康复的建议。如果你在工作中受伤了，这张海报应该在每个工作场所展示，它解释如果你在工作中受伤应该怎么做。它还列出了返岗协调员和保险公司的名称。返岗协调员Return to Work Coordinator 协助受伤员工重返工作岗位，他们在与受伤员工、治疗他们的医疗专业人员以及主管沟通协调方面发挥重要作用，以帮助和照顾受伤员工。 Lifeline 是一家全国性慈善机构，为所有正在经历个人危机的澳大利亚人提供24小时危机支持和自杀预防服务。Beyond Blue 提供信息与支持，帮助澳大利亚的每个人，无论年龄大小或居住在哪里，都能实现最佳心理健康状态。现在总结一下，我们的宣讲涵盖了四个主题：在工作中保护我的法律，我在工作中的权利，我在工作中的责任，我可以从哪里获得帮助和更多信息。我们都有权利在安全健康的工作环境中工作，我们都有责任安全的工作，如果有任何问题或担忧需要勇敢表达。如果有需要，新州安全工作局 Safe Work New South Wales 和我们提到的其他组织可以提供很多帮助。感谢您的参与。最后，我想请大家花几秒钟时间点击链接并选择其中一个反馈图标，同时你也会找到更多更详细的信息。你在工作中的权利，获得支持，在工作中受伤时的权利，在澳大利亚安全工作。注意安全，照顾好自己。再见。
6: 听民族资本最艰难的一段历史，
7: 诉国粹艺术最悲凉的一腔情怀，
6: 配乐长篇小说《喜连城》，作者邱苏斌，由琴声播讲。
8: 宝珍把这个想法跟黄掌柜一说，黄掌柜马上说：“哎，绝对可靠。这些日子，整个琉璃厂都在说这件事儿了。”买得起买不起的都眼盯着这颗夜明珠，还有暗中使劲的又想趁火打劫的，听说那个牛东家有些招架不住了，他哪敢跟宫廷做生意啊，他怕宫里人强行索要，到最后弄个鸡飞蛋打，所以他急着出手。
9: 宝珍于是让黄掌柜去打探，看看牛子厚到底多少钱才肯出手。这宝珍真的动心了，他清楚这颗夜明珠的内情，也知道真正的价值，如果真能以低廉的价格买下来，那回头就是一笔好赚呢。不过这个事儿 他总觉得有点悬，尤其是和牛子厚扯上关系，他更是不敢轻易上手。他要把几方面的事儿都打探明白，更要弄清楚宫里的意思，而且弄清楚宫里肯不肯出这个钱，把这底价弄清楚。于是晚上，他就去拜访李莲英，想讨个准信儿。李莲英刚刚从宫里回来，更完衣，从里间走出来，坐在客厅里等候的宝珍急忙起身迎候，寒暄了一阵子，宝珍拿出一件小玩意儿，说是最近刚淘换的一件汉代的玉佩，送给李总管把玩。李莲英高兴地收下了。李莲英知道宝珍来拜访的目的，他故意绕着弯子说一些不相关的事，还真是宝珍到最后忍耐不住了。李总管，听说宫里花20万两银子要赎回那颗夜明珠，是不是真的？
10: 真又如何，假又如何呀？
9: 还望李总管实言相告。
10: 夜明珠是老佛爷珍爱之物，如果能找回来，老佛爷自然是高兴了。
9: 那这么说，宫中果然想赎回夜明珠？
10: 想是自然想了，只是这出价嘛，就怕牛子厚不认呢。
9: 李莲英看着宝珍的神情，他暗想，这牛子厚可真是鬼精鬼灵啊。牛子厚早就看准了宝珍的心思，又摸准了他的脉搏，所以才敢跟他摊牌，要把宝珍给绕进来。在他来说，宝珍虽然和他交情不浅，可这事儿事关各自前途命运的大事儿，只要能够促成，也顾不得交情不交情。他今天说话总是模棱两可，话里的意思让宝珍自己琢磨去，其实这都是牛子厚跟他说的计策。李莲英也只能暗自抱歉，谁让你宝珍愿意上这个套呢？宝珍终于下定决心要买下夜明珠了。他知道牛子厚不会卖给他，于是他便吩咐博雅斋的黄掌柜去找刘寿卿套近乎，把底价给套出来。刘寿卿欣然赴约，和黄掌柜在酒馆喝上了小酒。喝到兴处，黄掌柜就问起宫里要花20万两银子赎回夜明珠的事儿。刘寿卿说没听说呀，黄掌柜就急了，说整个琉璃厂都在传呢。刘寿卿就说，人家爱怎么传怎么传，我是没听说呀，要真有这事儿，牛东家早就出手了，他说过朝廷是不会花这批银子的。黄掌柜一听有门，那牛东家多少钱肯出手啊？刘寿卿摇摇头，
11: 多少钱怕你也买不出去啊，我们东家和你们东家早有过节，他不会卖给你的。
9: 黄掌柜说是想为自己做一笔买卖，他说
12: 给东家吃劳筋的，谁不想趁机多为自己赚点，咱们劳心费力，东家是大笔大笔的收银子，咱们只能干瞪着眼睛看着，哎，搁谁谁心里边他都会不舒服。
9: 说到这儿，刘寿卿也深有同感，
11: 说的是，做掌柜的赶往东家坐收渔利是有些不公平，不过也得认命啊，谁让咱们在人家手下讨饭吃呢？
9: 两个掌柜的 这时候就有些是同病相怜，都想小赚一把。但是这个刘寿卿说自己胆小，有贼心没贼胆儿，所以几十年以来两袖清风，尚能够得到东家的信任。没等刘寿卿说完，黄掌柜说：“好啊，这样最好啊。”刘掌柜即是深得牛东家的信任，就请帮助黄某说和说和，我出100,000买下夜明珠。刘寿卿听完是倒吸一口气，哎呀，黄掌柜这是趁火打劫呀。黄掌柜马上允诺，事成之后不会少了他的好处。刘寿卿就动心了，他又担心黄掌柜是替宝珍来给他下套的。黄掌柜说，平日里咱们俩是各为其主，不过你我二人并无个人恩怨，我何苦要害你呢？刘寿卿就说了，千万千万不能让宝珍知道啊。于是刘寿卿出面说和，牛子厚看在老掌柜刘寿卿的面子上，真就给了黄掌柜最低价。黄掌柜是欢天喜地，拿了100,000两银子买走了夜明珠。这边牛子厚非常的开心，好好，有了这100,000，我半科班就不愁了。刘寿卿紧接着又拿出一张银票来，啊，东家，这还有200两银子。牛子厚笑了笑，啊，这是保证给你的好处费，您尽管收着。啊，东家，寿卿在牛家干了几十年，虽能力不足，但占着一个清白，活着也很坦然，这些钱我是断然不会收的。牛子厚感慨地说，刘掌柜，牛家有了你真是幸事，牛家富甲一方，你才是牛家最宝贵的财富啊。刘寿卿被夸得不好意思，啊，不敢当不敢当，东家别再说我了，说说下一步该如何行事吧。牛子厚说道，啊，下一步就看谭老板的戏该怎么唱了。谭鑫培今天进宫，唱的是荡剑卖马，他唱的是酣畅淋漓，动情之处哀婉如泣，慈禧被触动心思也禁不住泪眼婆娑。慈禧说道，唉，这戏可真是乱人心性的东西，在西安的时候就是想着听这口，还以为再也没有机会了，如今大难不死，又能回到紫禁城听戏，是老天成全我大清吧。慈禧很高兴，就要赏赐谭鑫培。李莲英说，你这么宠着这些戏子，只怕把他们给宠坏了。慈禧说，我愿意，这些戏子能让我高兴，能逗我开心，小小的舞台能让我纵观历史沧桑，横看世间万象，强似那些个御前大臣，整天腰唇骨舌，一件明白事儿也办不来。谭鑫培跪地谢恩，慈禧让他平身，问起新晋外面可有唱红的角儿。谭鑫培说，老佛爷，京城自庚子之乱，戏园子萧条，没听说有什么正红的角，倒是听说天津有个叫裴金凤的正走红，好多王爷府的人都去天津听他的戏呢。 慈禧感叹说无缘得见了，那些王爷们倒是偏得。谭鑫培说，老佛爷如果想听的话，把这个裴金凤宣进宫里不就是了。慈禧说，
10: 如今大局不稳，哪还有这个心思，这洋人这条件那个要求的，闹得我六神无主，焦头烂额，也就烦的时候把你宣进宫来替我解解闷儿吧。
11: 老佛爷有所不知，正因为老佛爷喜欢这口，京城好这口的人多了起来，最近牛子厚正准备办科班呢。
9: 谭鑫培于是说起了办科班，说牛子厚啊，为了办科班，把价值连城的夜明珠低价卖给了一个不知名的买家的事儿。慈禧听后眼睛就瞪大了，连连叹息说以后再见不着这颗夜明珠了。而这个时候李莲英急忙上前安慰，
10: 老佛爷别急，我能找到这个不知名的买家，保证让您见到这颗夜明珠。
9: 哦，
10: 真的，小李子，你可给我把事儿办明白喽。
9: 谭鑫培不由自主地看了李莲英一眼，李莲英也看了他一眼，两个人是心照不宣。从一开始他们就忘记了敌视，暂时达成了一致，无非是为了各自的目的。奇怪的是，他们目的不同，但是却配合得如此默契。
11: 李莲英亲自登门，宝珍就觉得这事情好些有些不对劲儿。果然李莲英提出夜明珠的事儿，并说老佛爷已经知道被一个不知姓名的买家给买走了，而且老佛爷还说了，可惜了了，今后再也看不着那个夜明珠了。
9: 宝珍是目瞪口呆，好一会儿才想起问宫里要花20万两银子赎回夜明珠的事儿。
11: 李莲英说，我什么时候说过这话呀，我还是从你这儿听说的呢。
9: 宝珍就张口结舌了。
11: 李莲英说，
10: 老佛爷早晚会知道夜明珠的下落，苗子厚是个商人，他不犯法朝廷拿他没办法，你就不同了，你在内务府供职，你的儿子也在内务府供职，将来你的孙子恐怕也得吃内务府的饭呢。
11: 没等李莲英说完，这宝珍就急了，李总管，我买下夜明珠本打算要归还宫中的。
9: 李莲英带着宝珍去给慈禧进贡，慈禧看到夜明珠欢喜之情溢于言表，捧着夜明珠就不肯撒手了。宝珍站在一旁脸上挂着献媚的笑，但是却透着一种苦相。
11: 再说牛子厚买下了一个四合院，有两个套院，十几间房子，科班就落在了这儿。第一批学员是从牛家的孤儿院里挑选出来的男孩，6个，都是7、8岁，好苗子，年龄也不错，正是学戏的当口。叶春善任班主，名誉社长是谭鑫培，管事儿是苏玉清。教师有宋启山、唐宗成、勾顺亮、姚增禄，都曾经是京城梨园界的名角。
9: 牛子厚很高兴，他终于了了心愿，办起了自己的科班。同时他又萌生一个心愿，那就是多年以后 要让京城的舞台上没有他科班出来的弟子就唱不成戏。只是他还有一个遗憾，这个萧长华不肯来。他曾经去请，但却被拒绝了。萧长华说，以往也有才东出资办这个科班，只是刚开始还行，日子一久资金就不足了，多半都中途而废。于是无论牛子厚怎么信誓旦旦地说这个科班不会半途而废，但萧长华就是不信，还说梨园沉寂，一人难以为生，纷纷改行，谁还学戏呢？他曾经去请，但却被拒绝了。萧长华说，以往也有才东出资办这个科班，只是刚开始还行，日子一久资金就不足了，多半都中途而废。于是无论牛子厚怎么信誓旦旦地说